0: SBS, a world of difference. You're with SBS Sinhala on mobile, online, and on radio.
1: Me aarambha vanne SBS Kwan Vidhuliye Sinhala Sevayai. Kwan Vidhuliyen Antarjaliyen saha Jankama Durakathinen.
2: සුබම සුබ උදෑසනක් කියලා පිළිගන්නවා ඔබ සියලු දෙනාම අද SBS සිංහල සේවයේ සජීවී වැඩසටහනට. ඉතින් අද මැයි මාසේ 4 වෙනිදා SBS සිංහල සජීවී වැඩසටහන ඔබ වෙත ගෙනෙන මම දිනේෂ් ලීනගේ. හොඳයි ඉතින් අද SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නේ මෙල්බර්න්හි SBS සිංහල මැදිරි සංකීර්ණයේ සිටයි. වැඩසටහන ආරම්භයේදී අපි විකාශය කරන මේ භූමියේ ආදිවාසී පාරම්පරික හිමිකරුවන් පිළිගන්න අපි කැමතියි. SBS සිංහල වැඩසටහන කුලින් ජාතියේ උරුංජරි වයිවරුන් ජනතාවට සහ ඔවුන්ගේ අතීත සහ වර්තමාන වැඩිහිටියන්ට අපගේ ගෞරවය පුද කර සිටිනවා. ඒ වගේම අද වැඩසටහන ගෙනෙන මේ මෙල්බර්න් භූමියේ සියලුම ඇබොරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ පාරම්පරික හිමිකරුවන්ටත් අපගේ ගෞරවය පුද කර සිටිනවා. හොඳයි ඉතින් අද වැඩසටහන ගැන අපි අවධානය යොමු කළොත් ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළු විශේෂාංග රසක් අපි ඔබ වෙත ගෙනල්ලා තිනවා. ඉතින් අද කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි සුවිශේෂී වාර්තාවක් තමයි ඔබ වෙත ගෙනෙන්නේ. මොකද මේ ඔස්ට්‍රේලියාවේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිදු වූ මේ බොන්ඩායි ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රොයල් කමිෂන් වාර්තාවක් නිකුත් වෙලා තිනවා. ඉතින් මේ වාර්තාවෙන් නිර්දේශ 14ක් ඉදිරිපත් කළා තිනවා. මේක මේ පළමු වාර්තාව ලෙස තමයි ඉදිරිපත් වෙන්නේ. ඉතින් මේ 14න් 5ක් ඇතරම මහජනතාවට හෙලි නොකරන බවට තමයි අපි තොරතුරු වාර්තා වෙන්නේ රහසිගතව පවතිනවා කියලා මේ නිර්දේශ 5ක්. ඉතින් ඕස්ට්‍රේලියාවේ සමාජ සහජීවනයේ වගේම මේ යුදෙව් විරෝධය සම්බන්ධයෙන් තමයි මෙහිදී මේ කමිටුව විශේෂ අවධානයක් යොමු කළේ. ඉතින් මේ ඇතිවන යුදෙව් විරෝධය සහ සමාජ සහජීවනයට සිදුවන බලපෑම් වළක්වන්න තමයි මේ කමිටුව නිර්දේශ නිකුත් කරලා තියෙන කියලා තමයි අපිට තොරතුරු වාර්තා වෙන. ඉතින් මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙනෙනවා. ඉන් අනතුරුව අපි මෞබිමින් පුවත් විශේෂාංගයත් අද ඔබ වෙත ගෙනෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල සූදානම් ඉන්නවා ඒ තොරතුරු ඔබට ගෙන එන්න. ඉන් අනතුරුව මේ ලංකාවේ නිෂ්පාදන ඕස්ට්‍රේලියාවට ගෙන්වා බෙදා හරින දෙරණ සමූහ ව්‍යාපාරයේ ප්‍රධානි ඩෙන්සිල් ජයවිර මහතා සමඟ අපි විශේෂ සාකච්ඡාවක් සිදු කළා. ඉතින් ඒ සාකච්ඡාව අද ඔබ වෙත ගෙනෙන්න සූදානම් ඉන්නවා. විශේෂයෙන්ම මේ මැද පෙරදිග ඇතිවෙච්ච යුදමය තත්ත්වය වගේම මේ ඉන්ධන අර්බුදයකුත් ඉන්ධන මිල ඉහළ යාමකුත් විශාල වශයෙන් අපිට දැක ගන්නට ලැබුණා. ඉතින් මේ නිසා මේ ලංකාවේ ඉඳලා ගෙන්වන අපේ කුළුබඩු වගේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනවල මිල ගණන් ඉහළ යන්න පුළුවන්ද කියලා අපි කරුණු විමසා බැලුවා. ඉතින් මේ සාකච්ඡාවෙන් ඒ ගැන අවධානය යොමු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔහු සමග සිදු කළ මේ සාකච්ඡාවත් අද වැඩසටහන අතරතුරදී ගෙනෙන්න අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි ඉතින් වැඩසටහන ආරම්භ කරන්න තමයි අපි දැන් සූදානම් වෙන්නේ. වැඩසටහනේ ආරම්භක විශේෂාංගය වන අපේ ප්‍රවෘත්ති ප්‍රකාශය සුපුරුදු පරිදි ඉතින් අද ප්‍රවෘත්ති ප්‍රකාශය ගෙනෙන්න SBS සිංහල සේවයේ නිෂ්පාදිකා තිසරණි විජේ බණ්ඩාර සිඩ්නි නුවර ඉඳලා සූදානම් ඉන්නවා. එනම් අපි මැදිරිය බාර කරනවා තිසරණිට අද ප්‍රවෘත්ති ප්‍රකාශය ඔබ වෙත ගෙනෙන්න.
3: අද මැයි 4 වනදා සඳුදා SBS ප්‍රවෘත්ති සංස්කරණයේ සහ ඉදිරිපත් කිරීම තිසරණි විජය බණ්ඩාර. සිරස්තල. ඉන්ධන සැපයුම අතින් ඕස්ට්‍රේලියාව ශක්තිමත් ස්ථාවරයක පසුවන බව බලශක්ති ඇමති කියයි. ඔස්ට්‍රලියානු අගමැති සහ ජපාන් අගමැතිනි අතර හමුව අද සිඩ්නි නිවසක එකම පවුලේ සමාජිකයන් ඝාතනය කිරීමේ සිදුවීමට චෝදනා ලද පුද්ගලයෙකු අද අධිකරණයට. ඉංග්‍රීසි ඕඩය තරණය කිරීමට උත්සාහ කළ සංක්‍රමණිකයන් 80ක් රැගත් බෝට්ටුවක දෙදෙනෙකු ජීවිතක්ෂයට. ශ්‍රී ලංකා බංග්ලාදේශ කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලි ජය ශ්‍රී ලංකාවට. දැන් පුවත් සවිස්තරව. ඉන්ධන සැපයුම් අර්බුදය හමුවේ ඕස්ට්‍රේලියාව ශක්තිමත් ස්ථාවරයක පසුවන බව බලශක්ති අමාත්‍ය ක්‍රිස් බෝන් පවසනවා. ඉන්ධන රට වෙත තවමත් ලැබෙමින් පවතින බවත් අර්බුදය ආරම්භයට පෙර තිබූ ප්‍රමාණයට වඩා වැඩි සංචිතයක් මේ වන විට ඕස්ට්‍රේලියාව සතු බවත් ඔහු තවදුරටත් කියා සිටියා. ඉන්දන රැගත් නෞකා 56ක් මේ වන විට ඕස්ට්‍රේලියාව කරා පැමිණමින් සිටින බවත් ඔහු සඳහන් කළා.
4: Australia is very well placed given all the steps the government and industry working together have taken over the last 6 weeks or so. We are now in a position where we can say we are very well placed to weather this storm, but it would be better if the storm ended.
3: ජපන් අගමැතිනි සනායේ ටකයිචි අද දින එනම් මැයි 4 වනදා ඕස්ට්‍රේලියාවේ අගමැති ඇන්තනි ඇල්බනීසිව හමුවනු ඇති. දුරයට පත්වීමෙන් අනතුරුව ජපන් අගමැතිනිය ඕස්ට්‍රේලියාව වෙත සිදු කරන පළමු නිල සංචාරය මෙයයි. වාර්ෂිකව පැවැත්වෙන ඕස්ට්‍රේලියා ජපන් නායක හමුව උදෙසා ඔවුන් අද දින මෙසේ හමුවන්නේ කැන්බෙරා පාර්ලිමේන්තු මන්දිරයේදී. මිත්‍රත්වය සහ සහයෝගිතාව පිළිබඳ දෙරට අතර මූලික ගිවිසුම අත්සන් කර මෙම වසරට වසර 50ක් සැපිරීමද විශේෂත්වයක්. සිඩ්නි රොස්මෙඩෝ පෙදෙසේ නිවසක සිදු වූ සාහසික ගෘහස්ථ හිංසන ප්‍රහාරයක සැකකරෙන සිදුවීමකට චෝදනා පිට පුද්ගලයෙකු අද දින එනම් මැයි 4 වනදා අධිකරණය හමුවේ පෙනී සිටිනු ඇති. ඔහුට ඝාතන 3කට සහ ඝාතනයට තැත් කිරීමේ වරදකටයි චෝදනා එල්ල වී ඇත්තේ. පොලිසිය විසින් 65 හැවිරිදි කාන්තාවකගේ සහ 25 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා. අසාධ්‍ය මට්ටමේ පසු තවත් පුද්ගලයෙකු ලිවර්පූල් රෝහල වෙත රැගෙන ගියද ඔහුද පසුව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. සියලු වින්දිතයන් එකම පවුලේ සමාජිකයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඔබ හෝ ඔබ දන්නා අයෙකුට ගෘහස්ථ හෝ පවුල් හිංසනයක් නිසා උපකාර අවශ්‍ය නම් 1800732 අංකය ඔස්සේ 800 රෙස්පෙක්ට් සේවාව අමතන්න. එසේත් නැත්නම් 1311114 ඔස්සේ ලයිෆ්ලයින් සේවාව හා සම්බන්ධ වන්න. හදිසි අවස්ථාවකදී 0000 අමතන්න. දැන් විදෙස් පුවතක්. ප්‍රංශයේ සිට එක්සත් රාජධානිය තෙක් වූ ඉංග්‍රීසි ඕඩය තරණය කිරීමට උත්සාහ කළ සංක්‍රමණිකයන් 80 දෙනෙකු පමණ රැගත් බෝට්ටුවක සිටි කාන්තාවන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. මේ මසක් ඇතුළත මෙලෙස වාර්තා වූ තෙවැනි මාරාන්තික සිදුවීමයි. බෝට්ටුවේ සිටි අනෙක් පුද්ගලයන් බේරාගෙන ඇති බව ප්‍රංශ බලධාරීන් පවසනවා. ඉංග්‍රීසි ඕඩය හරහා අනාරක්ෂිත කුඩා බෝට්ටු ගමන් කිරීම නැවැත්වීමට සහාය වීම වෙනුවෙන් වසර 3ක් සඳහා ප්‍රංශයට පවු මිලියන 660ක් ලබා දීමට පසුගිය මාසයේදී එක්සත් රාජධානිය එකඟත්වය පළ කළා. එය ඕස්ට්‍රේලියානු ඩොලර් වලින් ඩොලර් බිලියන 1.25ක්. දැන් ක්‍රීඩා පුවතක්. ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති 20-20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට හිමි වුණා. ඒ තරඟ 3.0ක් වශයෙන් සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම පරදවා තරඟාවලි ජයක් වාර්තා කරමිනුයි. අවසන් තරඟයේ සහ සමස්ත තරඟාවලියේම ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු පිදුම් ලැබුවා. පුවත් සමාප්තයි. දිනපතා පුවත්වලට සවන් දෙන්න sbs.com.au/sinhala වෙත පිවිසෙන්න.

0: SBS South Asian.
1: Your news from here
0: and hits from home.
2: A new SBS music station is here.
1: SBS Pop Euro.
2: Filled with Eurovision hits non-stop.
3: You want more?
1: The hits you know and the hits you'll want to know.
2: On DAB Radio, online,
1: the SBS Audio app
2: and SBS On Demand.
4: මේ වන විට පැන නැගී නොමැති බව මෙම කමිටුවේ ප්‍රධාන කොමසාරිස් වර්ජිනියා බෙල් පවසනවා. කොහොමුණත් එම කමිටුව නිර්දේශ 14ක් ඉදිරිපත් කරලා තියෙනවා. ජාතික වශයෙන් ක්‍රියාත්මක වන ගිනිඅවි නියාමනය පිළිබඳ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් වන නිර්දේශද මෙයට ඇතුළත් වනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙනෙනවා. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී බොණ්ඩායි වෙරළතීරයේදී යුදෙව් ජාතිකයන් ඉලක්ක කර සිදු වූ වෙඩිතැබීමේ සිදුවීමට මේ වන විට මාස 4කටත් වඩා කාලයක් ගත වී තිබෙනවා. ජෙනී රොයිටර් කියන්නේ මේ ආකාරයට එම සිදුවීමට මුහුණ දුන්න අයෙක්.
5: My whole family went there every year for decades. And unfortunately, my uncle did not come home and my cousin was in a hospital for over 4 weeks. So realistically, my whole life and my family's life has changed from before to after.
4: මෙම සිදුවීමෙන් පසු යුදෙව් විරෝධය සහ සමාජ සහජීවනත්වය පිළිබඳව සුවබැලීමට ඔස්ට්‍රේලියාව තුල කොමිසමක් පත්කිරීම වෙනුවෙන් ජෙනියතුළු පිරිසක් හඬ නගා සිටියා. පසුකාලීනව මේ සම්බන්ධයෙන් කොමිසමක් පත්කෙරුණු අතර එම කොමිසමේ පළමු වාර්තාව මේ වන විට නිකුත් වෙලා තියෙනවා. මේ කමිටු වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති නිර්දේශ තමන් ඇතුළු රජය පිළිගන්නා බවට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි පවසනවා.
6: Well, the recommendations show very clearly that in terms of the government's legal regulatory frameworks did not hinder the agencies that we are responsible for in either preventing or responding to the Bondi attack, and that there are no urgent changes that are required to keep Australians safe.
4: මේ වාර්තාවෙන් නිර්දේශ 14ක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉන් පහක් රහසිගත නිර්දේශ ලෙස පවතින අතර මහජනතාවට ඒවා හෙළිකිරීමක් සිදු නොවනවා. කොහොමුණත් ඇතැම් නිර්දේශ සඳහා මෙවැනි වාර්ණයක් පැවතීමෙන් සැබෑ ලෙසම පවතින නිර්දේශ සම්බන්ධයෙන් සාමාන්‍ය මහජනතාවට තොරතුරු දැනගැනීමට ඇති අවස්ථාව අහිමිවන බව රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීම පිළිබඳව ස්වාධීන පර්යේෂකයෙකු ලෙස කටයුතු කරන ස්කොට් ප්‍රේසර් පවසනවා. මෙවැනි කොමිසමක් පත්කිරීමේ මූලික අරමුණ ජනතාවට සත්‍ය හෙළිකිරීම බව ඔහු පවසනවා.
7: These things have eventually got to come out. We've had royal commissions into security issues before, and yes, there's got to be some confidentiality. But we also want to know what's going on. The whole purpose of a Royal Commission is to get at the truth. That's what we want to know.
4: ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන කමිටුව හමුවීමටද අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි කටයුතු කළා. ඉන් අනතුරුව මේ වාර්තාවේ ඇති සියලුම නිර්දේශ පිළිගැනීමට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි තීරණය කර තිබෙනවා. මේ වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජය එකඟ වූ බව සුදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ටෝනි බර්ක් මහතාද පවසා සිටියා.
6: I'm pleased in terms of the findings of the Royal Commission in terms of our general national security settings. It is also the case that they've made a number of recommendations where they believe that we can further enhance the safety of Australians, and I'm pleased to be in a situation where the government today has resolved through the National Security Committee to implement all of them.
4: මීට අමතරව සාමාන්‍ය ජනතාව සතුව පවතින ගිනිඅවි නැවත රජය විසින් මිලදී ගැනීම පිළිබඳව වන ක්‍රමවේදයක් සැකසීමටද අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි සූදානම් වෙනවා.
6: There are two of the recommendations make it clear that we should progress with nationally consistent gun reform. I certainly hope that that occurs and would continue to engage constructively with state and territory governments to say that this is reform which is necessary.
4: මේ වාර්තාවෙන් ඔස්ට්‍රේලියාවේ ත්‍රස්ත මර්ධනය සඳහා වන ජාතික බුද්ධි තොරතුරු ඒකකයට ලබා දෙන මූල්‍යමය ප්‍රතිපාදන ප්‍රමාණය ඉහළ නැංවිය යුතු බවට යෝජනා කෙරෙනවා. මේ වාර්තාව හරහා බොණ්ඩායි ත්‍රස්ත ප්‍රහාරයේදී රජය නිවැරදි ලෙස එම හදිසි තත්ත්වය කළමනාකරණය කිරීමට කටයුතු

0: නොකළ බවට සඳහන් වන බව විපක්ෂ නායක ඇංගස් ටේලර් පවසනවා. කෙසේ වත් මේ වාර්තාව තමන් තවදුරටත් අධ්‍යයනය කළ යුතු ඇති බවද ඔහු පවසනවා.
1: The report has also said that the government used the wrong committee to deal with these issues. They didn't use the national coordination mechanism, and they should have done so. But I'm going to look more closely at the report over the next little while. I am deeply concerned about the initial parts of it that I've seen, but I'll have a better look at it over the next little while.
0: මේ වාර්තාවෙන් New South Wales පොලිසියටද යම් නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. New South Wales පොලිසිය දැඩි අවධානම් පවතින යුදෙව් උත්සව සඳහා ඉහළ ආරක්ෂාවක් ලබා දී යුතු බවටද මේ කමිටු වාර්තාවෙන් යෝජනා කර සිටිනවා. මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තම රජය සූදානම් බව New South Wales ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් මින්ස් පවසා සිටියා. මේ නිර්දේශ ඉදිරිපත් කිරීම හොඳ පියවරක් වුණත් යුදෙව් ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ප්‍රධාන ගැටලුවලට මේ කොමිසම් වාර්තාව හරහා විසඳුම් ලැබී නොමැති බව එක්සිකියුටිව් කවුන්සිල් ඔෆ් ඕස්ට්‍රේලියන් ජූවරි සංවිධානයේ සම විධායක අධ්‍යක්ෂකවරයෙකු වන ඇලෙක්ස් රෙව්චින් පවසනවා.
2: There are recommendations there which go towards better collaboration between organizations and agencies, information sharing, preparedness for such an attack, which is really important. But I think the burning questions which the Jewish community has after Bondi about how these individuals were radicalized, how many more share their ideology and perhaps their intent, how they were able to train in plain sight, travel to terrorist hotspots, carry out reconnaissance, all of these things. And they weren't picked up, they were able to acquire weapons. These are things that the community desperately wants to know.
0: Bondi thrasta prahare sambandhin mahajana sakshi vimasima labana satiyedi arambha vimata niyamitai. යුදෙව් විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබඳව යුදෙව් ජනතාවගෙන් සාක්ෂි විමසා සිටීමක් මෙහිදී සිදුවනවා. මෙම කමිටුවේ අවසන් වාර්තාව මේ වසර අගදී ඉදිරිපත් වීමටද නියමිත වනවා. ඇන්ජලිකා වෙයිට් SBS නිවුස් වෙත ගෙන වාර්තාව SBS සිංහල වෙත සම්පාදනය කළේ දිනේෂ් ලියනගේ.
3: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
4: You know what they say, four wheels move the body, but two wheels move the soul.
5: Poetry, mate.
4: But don't think my motorcycle or my soul will be moving anytime soon. Got a flat tire.
5: Ah, that's all right. You ride with Geico Motorcycle Insurance and got their 24/7 emergency roadside service. They'll get you back on the road.
4: Ah, beautiful saying. You come up with that?
5: It's not a saying. It's a Geico motorcycle policy.
4: Tomato, tomato.
6: It feels good to ride with help. It feels good to Geico. Emergency roadside service is optional coverage.
7: Starting a new life in Australia isn't easy.
8: A lot of companies have rejected me.
9: Sometimes I feel like, oh, I'm gonna quit. I've give up.
7: Work in Progress is a podcast to help skilled migrants rebuild their careers in a new country. You'll hear inspiring real-life stories, expert advice, and valuable tips to help you find a job and advance your career. Work in Progress. Listen now wherever you get your podcasts.
10: SBS is Australia's most trusted multilingual broadcaster. Our listeners are loyal, highly engaged, and have supported countless local businesses. We offer advertising packages for businesses of all sizes. Our experienced sales team will guide you through the process of owning a great campaign. Bring your own ad or have our production team make you something in one of our 68 languages. Start the conversation with your new audience today. Email sales@sbs.com.au.
11: SBS Audio.
12: ඔබට අවශ්‍ය රිද්මේ හඳුනා ගන්න play button එක ක්‍රියා
13: කරන්න. SBS Chill.
14: SBS Pop Asia. Non-stop Asian pop.
15: Can you describe that feeling for people who haven't experienced it?
16: SBS Hindi උපලබ්ධ කරවාတာ ہے.
17: Far from the partisan politics.
18: ආශා හැටකට වැඩි සංඛ්‍යාවකින් ගෙනෙන ප්‍රවෘත්ති සමග ඔබ සිතකිවලට ගැළපෙන සංගීතය සහ ආකර්ෂණීය podcast ඔබ වෙනුවෙන්ම සොයනමින් SBS Audio app download කරගන්න.
14: sbs.com.au/audio.
0: හොඳයි විරාමයෙන් අනතුරු ඔබ නැවතත් SBS සිංහල සජීවි වැඩසටහන සමගින් දැන් වෙලාව 11:18යි අපි දැන් යොමු වෙන්න සූදානම් ඉන්නේ මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිටගෙන එන මෞබිමින් පුවත් විශේෂාංගයට
19: මෞබිමින් පුවත්
3: ඔස්ට්‍රේලියාවේ අද උදෑසනවද විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
17: අද මේ මාසේ 4 වෙනිදා දියුණු සතියන්තයේ ශ්‍රී ලංකාවේ සිදුවීම් දෙස අවධානය යොමු කරන මෞබිමෙන් පුවත් විශේෂාංගය මේ. පසුගිය සතියේම ශ්‍රී ලංකාවේ දේශපාලනයේ කතා වුණු භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදල් සම්බන්ධ ප්‍රශ්නය පිළිබඳව කෝපා කමිටුවට විමර්ශනයක් කරන්න කියලා ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ ඉල්ලීමක් කරලා තිබෙනවා. මේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා විදියට කටයුතු කරන්නේ කබීර් හෂෙම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. මේ ගැන කතානායකවරයා වෙතත් ලිඛිතව පැමිණිල්ලක් කරලා තිබුණා ෆ්‍රී ලෝයර්ස් සංවිධානය. එදා ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා තමයි ඒ සම්බන්ධයෙන් මෙදියත් වීම කරලා තිබුණේ. දැන් ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ සමාජික රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා මේ පිළිබඳව අවධානය යොමු කරලා තිබෙනවා. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ නිලීමක් කරනවා මේ පිළිබඳව අවධානය යොමු කරලා විමර්ශනයක් සිද්ධ කරන්න කියන ඉල්ලීම මගින්.
19: ශ්‍රී ලෝයර් සංවිධානය කෝපා කමිටුවේ සභාපති ගරු කබීර් හෂිම් මැතිතුමාට අද ලිපියක් යොමු කරා. මහා භාණ්ඩාගාරයේ සිදුවලා තියෙන ඩොලර් බිලියන 2.5ක මංකොල්ලය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා සම්බන්ධ කරගෙන පැහැදිලි නිරවුල් විමර්ශනයක් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන විදිහට. මේ සිදුවලා තියෙන අපරාධයේ කුමක්ද, මේක සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු විනාශ කිරීම, අභ්‍යන්තර විමර්ශනයේ කටයුතු අවුල් සහගත කිරීම ඇතුළු කරුණු සිදු වෙනවා. ඒ ප්‍රතිපලයක් විදිහට මේ වන විට වැඩතහනමට ලක් වෙලා හිටපු රංග රාජපක්ෂ මහත්මයා තාමත්ම ඛේදනීය ලෙස මරණයට පත් වෙලා තියෙනවා.
17: මේ විමර්ශනයේ පිළිබඳව විපක්ෂයේ දේශපාලන පක්ෂ විවිධ අදහස් පළ කරනවා. රාජ්‍ය සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සියදි විනාශා ගැනීම, සාක්ෂි වසන් කිරීම, සාක්ෂි වසන් කිරීමට උත්සාහ කිරීම, මේ ආදී කාරණා පිළිබඳව විපක්ෂයේ දේශපාලන වේදිකාවේ විවිධ අදහස් දක්වමින් ඉන්නවා. නලින්ද ජයතිස්ස ඇමතිවරයා මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී මේ ආකාරයෙන් පිළිතුරු ලබා දුන්නා.
20: සියලු විමර්ශන කටයුතු සිදු වෙනවා. මුදල් අමාත්‍යාංශය පැත්තෙන් අභ්‍යන්තර පරීක්ෂණකු සිදු වෙනවා. ඒ වගේම අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුව පහුගිය පෙබරවාරි මාසයේ සිදු කරන ලද පැමිණිලනෝ කටයුතු සිදු වෙනවා. මොකද අපිට ඕනකම තිබෙන්නේ චේතනාන්විතව යම් ලදාහරියෙක් හෝ ලදාහරි කීප දෙනෙක් මේකට සම්බන්ධ වුණාද කියන එක හොයාගන්න. එම නොවුනා නම් මෙවැනි දෙයක් අනාගතයේ සිදුනවන්ට අවශ්‍ය කරන ශක්තිමත් යාන්ත්‍රයක් සකස් කරගන්න එක. ඒ දෙපැත්තෙම අපි කටයුතු කරගෙන යනවා.
17: මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට අල්ලස් කොමිසම හමුවේ පෙනී ඉඳලා යාබස් ගනුදෙනු සම්බන්ධයෙන් සාක්ෂි ලබා දෙන්න කිව්වා කියන පුවතක් මේ මොහොතේ සංසරණය වෙමින් තිබෙනවා. මේ පිළිබඳව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක හැටියට කටයුතු කරන නීතිඥ මනෝජ් ගමගේ මහත්මයා සනහනක් කරලා තිබුණා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ඒ පිළිබඳව මෙතෙක් කිසිම නිල නොතේසියක් හෝ දෙනුම් දීමක් සිද්ධ කරලා නැහැ කියලා. නමුත් නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මාධ්‍යට ඒ පිළිබඳව අදහස් පළ කළා. ඔහු යම් ඉඟියක් කරනවා ආණ්ඩුවට සම්බන්ධ සමාජ මාධ්‍යවල එහෙම තියෙනවා නම් ඒ පිළිබඳව නිල දැනුම් දීමක් ඉදිරියේ ලැබෙන්න පුළුවන් කියන අදහසින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අදහස් දැක්වීමක් කළා. මේ පිළිබඳව ඔහුගේ අදහස.
21: කැඳවීමක් තියෙනවා කියලා සමාජ මාධ්‍යෙ ගිහිල්ලා තියෙනවා. තාම ලිඛිතව ලියුම ඇවිල්ලා නැහැ. මොකද සාමාන්‍යයෙන් ඉතින් ඔවුන්ට සම්බන්ධ සමාජ මාධ්‍යවලට ඕක දෙනවා කියන්නේ ලියුම එනවා ඇති මග. ඉතින් සමාජ මාධ්‍යයේ තියෙන විදියටත් දැනගන්න තියෙන විදියට අර බලහත්කාරයෙන් බය කළා ලියාගත්තු කට උත්තරේ සම්බන්ධයෙන් තමයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා අහනවා කියලා කියන්නේ. ඉතින් ඒ ලියාගත්තු කෙනා දිනුම් ප්‍රකාශයක් දීලා තිනවා බලහත්කාරයෙන් තමයි ලියාගත්තේ කියලා. ඉතින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව කෙන් කට උත්තරයක් ගන්න කෙනෙක්ව බය කරලා කට උත්තරයක් ලියාගෙන තියෙනවා. ඉතින් එහෙම ඒවට උත්තර දෙන්න ඉතින් අපි ඕන වෙලාවක අපි මහින්ද මහත්තයා ඉතින් ඌට වඩා ඒවට මුණ දීලා තියෙනවා.
17: මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයුසු මහතා ඊයේ රාජ්‍ය සංචාරයක් සඳහා ලංකාවට ආවා. ලබන 6 වෙනිදා වෙනකන් ඔහු ලංකාවේ රැඳී ඉන්නවා. 2023 ඔහු ජනාධිපති දුරට පත් වුණාට පස්සේ ශ්‍රී ලංකාවට සංචාරය කරන පළවෙනි අවස්ථාව. ජනාධිපති ආර්යාව වගේම මාලදිවයිනේ උසස් නිලධාරීන් 20 දෙනෙකු පමණ මේ සංචාරයට එකතුණු බව තමයි වාර්තා වුණේ. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආරාධනයක් අනුව තමයි මාලදිවයින් ජනාධිපතිවරයා ලංකාවට ආවේ. අපි දැක්කා ඊයේ අග්‍රාමාත්‍යවරිය තමයි මාලදිවයින් ජනාධිපතිවරයා පිළිගන්න ගුවන්තොටුපළට ගිහිල්ලා හිටියේ. මාලදිවයින් දූත පිරිස ගුවන්තොටුපළේදී ඉතා හරසරින් පිළිගත්තා වගේම ඔහුව රාජ්‍යතාන්ත්‍රිකව පිළිගැනීමේ වැඩසටහන් මාලාවක් ශ්‍රී ලංකාවේ දියත් කරලා තිබුණා. ලබන 6 වෙනිදා වෙනකන් මාලදිවයින් ජනාධිපතිවරයා රාජ්‍යතාන්ත්‍රික සංචාරය අතරතුර ශ්‍රී ලංකාවේ රැඳී ඉන්න නියමිතයි. ඒ වගේම රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා තවත් ඔහුගේ දූත පිරිසක් සමග දවස් 3ක නිල සංචාරයක් සඳහා ඊයේ උදේ ලංකාවට ආවා. රුසියාවේ මොස්කව් ඉඳලා තමයි ඔහු ලංකාවට ආවේ. විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපළේදී ඔහුව පිළිගත්තා. රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා සමග මේ දූත පිරිස නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමතිවරයා විජිත හේරත්, විදේශ කටයුතු ඇමතිවරයා හම්බ වෙලා සාකච්ඡා කරන්න නියමිතයි වගේම කොළඹ ජාතික රෝහලේ වගේම වෛද්‍ය විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකටත් එකතු වෙන්න නියමිත වෙලා තියෙනවා. ලෝකේ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් වන වාර්ෂික දර්ශකයට අනුව ලංකාව මේ වසරේ ස්ථාන පහක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. පසුගිය අවුරුද්දේ 139 වන ස්ථානයේ ඉඳලා මෙවර 134 වන ස්ථානයට ඇවිල්ලා තියෙනවා. දේශ සීමා රහිත මාධ්‍යවේදියෝ සංවිධානය වාර්ෂිකව නිකුත් කරනවා ලෝක මාධ්‍ය නිදහස් දර්ශකය. ඊට අනුව තමයි ලංකාව මේ වර්ධනය ලබාගෙන තියෙන්නේ. 2026 ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයට අනුව ශ්‍රී ලංකාවට ලකුණු විදියට 46.77ක් හම්බ වෙලා තියෙනවා. ගිය අවුරුද්දේ ප්‍රමාණය 39.93ක්. නෝර්වේ රාජ්‍ය තමයි පළවෙනි ස්ථානයේ ඉන්නේ. නෙදර්ලන්තයේ දෙවන ස්ථානයේ වගේම තුන්වන ස්ථානය ස්ටෝනියාවට හිමි වෙලා තිබෙනවා. මාධ්‍ය නිදහස අඩුම රටවල් විදිහට එරිත්‍රියාව, උතුරු කොරියාව, චීනය, ඉරානය වගේ රටවල් තමයි පත්වෙලා තියෙන්නේ. කොමුණත් ඊයේ දිනයට ලෝක මාධ්‍ය නිදහස් දිනයේ දිලා තිබුණා. ඊට අනුව තමයි මේ දර්ශකයත් නිකුත් කරලා තියෙන්නේ. එළබෙන සතියේ ශ්‍රී ලංකාවේ සිදුවීම් දෙස අවධානය යොමු කරමින් සිකුරාදා දිනයේ යළිත් මව්බිමෙන් පුවත් විශේෂාංගෙන් හමුවන බලාපොරොත්තු වෙන සමුගන්නවා මම ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල.
3: මව්බිමෙන් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.

0: පවතින ගෝලීය අර්බුදකාරී තත්ත්වයේ හමුවේ ඔස්ට්‍රේලියාවටත් එහි වක්‍රාකාර ඒ වගේම ඍජු බලපෑම් එල්ල වෙලා තියෙන වග ඔබ හොඳ ආකාරයෙන්ම දන්නවා. වර්තමානයේ වන විට ඉන්ධන සම්බන්ධයෙන් වන අර්බුදයේ වගේම ඒහා සැබඳුණු අනෙකුත් අභියෝගවලටත් සූදානම් වන ලෙස පසුගිය දා ඔස්ට්‍රේලියානු අගමැතිවරයා ජාතිය අමතමින් සඳහන් කළා. ඉතින් SBS සිංහල සේවයෙන් අපි මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ ඔස්ට්‍රේලියාව තුළ ව්‍යාපාරික කටයුතු වල නිරත වෙලා සිටින ශ්‍රී ලාංකීය ප්‍රජාවේ නියෝජිතයන් සම්බන්ධ කරගෙන යම් අදහස් ලබා ගැනීමක් සිදු කරන්නට විශේෂයෙන්ම ඔබ දන්නවා ඔස්ට්‍රේලියාව තුළ විවිධ ව්‍යාපාර වල නිරත වන ශ්‍රී ලාංකිකයන් සිටිනවා. මේ ගෝලීය අර්බුදය හමුවේ ඔවුන් කොයි වගේ අභියෝගයකට එහෙම නැත්නම් ගැටලුකාරී තත්ත්වවලට මුහුණ දෙමින් සිටිනවාද කියන වග සොයා බැලීමට තමයි අපි බලාපොරොත්තු වන්නේ. අපි මේ මොහොතේදී සම්බන්ධ කරගන්නවා ඔස්ට්‍රේලියාවේ දෙරණ සමූහ ව්‍යාපාර ජාලයේ සභාපති ඩෙන්සිල් ජයවීර මහතාව. අයිබෝන් ඩෙන්සිල් ජයවීර මහත්මා.
1: අයිබෝන්,
0: ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට ඩෙන්සිල් ජයවීර මහතා අමුත්තෙක් නොවේ, විශේෂයෙන්ම ඔහුගේ දෙරණ සමූහ ඒ ව්‍යාපාර ජාලයේ මගින් ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ට ඉදිනෙදා අත්‍යවශ්‍ය වන ආහාර ද්‍රව්‍ය වැනි දේවල් තමයි ඔහු මෙරටට ආනයනය කරන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවෙන්. ඉතින් කොයි ආකාරයටද මේ ඔබේ ව්‍යාපාරවලට විශේෂයෙන්ම මේ ගෝලීය අර්බුදයේ හමුවේ ආනයන සිදු කරද්දී කොයි විදිහේ දුෂ්කරතාවන් වලට ඔබ මේ වන විට මුහුණ දෙමින් සිටිනවද?
1: දැනට ඇත්තම මේ නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු ඉහළ යාමක් පෙන්වුම් කරනවා. ඒකට කියලා තියෙන තව ඉතරාට තව වැඩි වෙන්න පුළුවන් කියලා. ඒ ලංකාවෙන් මෙහෙට බඩු ගෙන්න නැව් ගාස්තු හා ඉන්සෝනස්, ඊළඟට ලංකාවේ පැත්තෙන් කතා කරමු, ලංකාවේ බඩු මිලි ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යන තත්ත්වයක් තියෙනවා. ඒ වගේම බඩු වල ලොකු හිගයක් තියෙනවා. දැන් ඇත්තම ගත්තොත් අපි කරෝල, හාල්මස් වගේ දේවල් ඇවිල්ලා තින ඉරානයෙන්, ඩුබායි වලින් ප්‍රධාන වශයෙන් ලංකාවට ඇවිල්ලා තියෙනවා. දැන් ඒ ඔක්කොම නතර වෙලා තියෙනවා. ඒකින්ද ඒ වගේ හිගයක් තියෙනවා ලංකාවේ වෙළඳපොලේ. ඒ වගේම හාල් මේ වෙලාවේ නිෂ්පාදකව හාල් හිගයක් ඇති කරලා තියෙනවා. ඒකෙන් උත් හාල් ගින්නීමේක අපිට වගේම ලංකාවටත් බලපානවා. ලංකාවේ පැත්තෙන් මොකද ගොඩාක් බඩු ලංකාවට එන්නේ ඉන්දියාවෙන් වගේ එනවා. ඉතින් ඒ වගේ බිල වැඩිවීම මෙහෙට ඉදිරිදි මේ මාස වල නැතුණත් තව ඉදිරි මාස දෙකක් තුනක් යනකොට අනිවාර්යයෙන්ම බලපෑමක් වෙනවා මෙහෙට. මොකද දැන් වැඩිවීම තව මාසික හාමාර්ග විතර තමයි ඔස්ට්‍රේලියාවට බලපාන්නේ අපි ගේන බඩු වලට.
0: හොඳයි. ඒ වගේම ඔබ නිරත වෙලා ඉන්න මේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ තියෙන ඊළඟ විශාලම අභියෝගය තමයි මේ ගබඩා පහසුකම් ඒවා පවත්වා ගැනීම. විශේෂයෙන්ම ඔබ විශාල ලෙස ශ්‍රී ලංකාවෙන් අපනයන සිදු කරද්දී ඇතැම් භාණ්ඩ ඒ තත්ත්වයන් යටතේ ගබඩා කර තබාගත යුතුයි. කොයි ආකාරයටද මේ ගබඩා කිරීමේ කටයුතු වලට මේ ගෝලීය අර්බුදය හමුවේ බලපෑම් සිදු වෙලා තියෙනවද? ඊට අමතරව ඊළඟට තියෙන විශාලම අභියෝගය තමයි මේ ඔස්ට්‍රේලියාව පුරා මේවා බෙදාහැරීම, ප්‍රවාහන කටයුතු සිදු කිරීම. කොයි ආකාරයටද මේ අභියෝගවලට ඔබ වර්තමානයේ මුහුණ දෙන්නේ?
1: ඔව්, ගබඩා කිරීම වලට නම් තාම මෙච්චර බලපෑමක් ඇවිල්ලා. නමුත් බෙදාහැරීමේදී මෙච්චර කාලයකට ට්‍රාන්ස්පෝර්ට් කම්පැනි, එහෙමනම් කන්ටේනර් ට්‍රාන්ස්පෝර්ට් කරන කම්පැනි, ඒව කට්ටිය මාසික සැරයක් තමයි ඉන්ධන වෙනස අපිට ඇඩ් අපේ බිල් වලට ඇඩ් කරේ. නමුත් දැන් ඒ කට්ටිය සතිපතා මේ අපිට ඉන්ෆෝම් කරනවා මෙන්න මෙච්චර ප්‍රමාණයක වැඩි වුණා කියලා. නමුත් ඔස්ට්‍රේලියන් ගවර්න්මන්ට් එකෙන් ඒ කට්ටිය දැන් ටැක්ස් එක අඩු කරපු හින්දා, නමුත් ඒ වැඩි කරපු කම්පැනි තාම අඩු කරලා නැහැ. එකක් දෙකක් අඩු කරලා දෙනවා ගොඩාක් කම්පැනි. ඒ බෙනිෆිට් එක අපිට දීලා නැහැ, සප්ලයර්ස්ට දීලා නැහැ. අන්න ඒතර පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකින්ද ඒක අනිවාර්යයෙන්ම කස්ටමර්ට බලපාන්න වෙනවා. මේ දැන් විශේෂයෙන් මෙල්බන් වලට වඩා අධිකම සිඩ්නි, බ්‍රිස්බේන් ඒ වගේ තියෙන පැති වලට යන ට්‍රක් වල බඩු යන නිසා ඒක ඒ පැත්තේ ඉන්න කස්ටමර්ලාට ඉෆෙක්ට් වෙන්න බලපානවා. බොහොම ඉක්මනින්ම ඒක දැනේ ඒ කට්ටියටත්. ඒක වැඩි නොකර බැරි වෙනවා. මොකද ඒ බඩු ගන්න එක්කනට ඒක අනිවාර්යයෙන්ම වැඩි කරන්න වෙනවා මේ බඩුවල මිල.
0: හොඳයි ඩෙන්සි මහත්මයා, ඒ වගේම අපට කියන්න දැන් වර්තමානයේ වන විට මේ ඔස්ට්‍රේලියාවේ පැන නැගීලා තියෙන මේ අර්බුද හමුවේ ව්‍යාපාරිකයෙකු විදිහට කොයි විදිහේ සහනයක් ඔබට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද රජයෙන් හෝ ඒ සම්බන්ධයෙන් වන ආයතනවලින්? අපි දන්නවා ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරික ප්‍රජාවට ඔස්ට්‍රේලියානු රජය විවිධාකාරයේ සහන ලබා දෙනවා මේ වගේ අර්බුදකාරී අවස්ථාවලදී. ඔබට යම් කිසි අවබෝධයක් තියෙනවද මේ වර්තමානයේ ඇති වෙලා තියෙන තත්ත්වයන් එක්ක ඔබ ඇතුළු මේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ මුහුණ දෙන ප්‍රශ්නවලට යම් කිසි සහනයක්, යම් කිසි උදව්වක් රජයෙන් හෝ බලධාරීන්ගෙන් ලැබෙන බවට?
1: ඔව්, ඇත්තම අපිට ගේසරේ ද කොවිඩ් සිටුවේෂන් එක තමයි ඒ වගේ වෙලාවකදී අපිට ගන්න තියෙන ළඟම සිද්ධිය. තාම නමුත් අපිට හරි ඉන්ෆර්මේෂන් එකක් හම්බෙලා නැහැ අපිට මොන වගේ සහන හම්බ වෙනවද නැද්ද කියන එක ගැන තාම හරි විස්තරයක් අපිට ලැබිලා නැහැ ඉතින් බලාපොරොත්තු කොහොමද ඉතින් ගවර්න්මන්ට් එක ව්‍යාපාර සුළු ප්‍රමාණය මේ සුළු පරිමාණ ව්‍යාපාරිකයන් බලා ගන්නවා කියලා කියලා තියෙන නිසා අපිට බලාපොරොත්තු යන්න ඉන්න පුළුවන් මොන හරි සහන ආධාර අපිට හම්බ වෙයි ඒක ඉතින් එතකොට කස්ටමර්ස්ලටත් ඒක ඒ වගේම
0: SBS සිංහල සේවයේ විශේෂාංග දැන් Facebook තුලද. පිවිසෙන්න SBS සිංහල Facebook පිටුවට.

0: හොඳයි අපි ඒ ගීතේ අනතුරුව කෙටි විරාමයකට යන්න තමයි සූදානම් ඉන්නේ විරාමෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සාර්ථක වුණු යම් ප්‍රශංසාවට ලක් වුණු සම්මානයට පාත්‍ර වූ ආචාර්යවරේ පිළිබඳව ශ්‍රී ලාංකීය සම්භවයක් තියෙන මේ ආචාර්යවරයා ගැන තොරතුරු අපි විරාමෙන් අනතුරුව ඔබ වෙත ගෙනෙන්න සූදානම් ඉන්නවා එනම් කෙටි විරාමයක් අරගෙන නැවතත් හමු වෙමු
1: Landu gets lost in his office building.
2: Man, why does every floor look the same?
1: Boatu is on a boat covered by Geico. And with Geico's 24/7 claim support from boat insurance specialists, he can spend more time getting lost on the water.
2: Man, getting lost out here is the best.
1: And with Geico, Boatu can add 24/7 access to towing, too.
2: To clarify, though, I'm only figuratively lost, in case you were worried.
1: It feels good to be Boatu. It feels good to Geico.
3: Starting a new life in Australia isn't easy.
4: A lot of companies have rejected me.
5: Sometimes I feel like, oh, I'm gonna quit, I've given up.
3: Work in Progress is a podcast to help skilled migrants rebuild their careers in a new country. You'll hear inspiring real-life stories, expert advice, and valuable tips to help you find a job and advance your career. Work in Progress. Listen now wherever you get your podcasts.
6: You're listening to SBS Audio. We are currently in an ad break. Your program will resume shortly. You're listening to SBS Audio. We are currently in an ad break. Your program will resume shortly.
7: සිංහල සේවයේ වැඩසටහන්වලට දැන් පොඩ්කාස්ට් ලිස්නොත් සවන් දෙන්න පුළුවන්. පිවිසෙන්න sbs.com.au/sinhala වෙබඩවියට. නැතිනම් SBS Audio app download කරගන්න. අදම SBS Audio app එක download කර ඔබගේ ප්‍රියතම වැඩසටහන් සියල්ලටම සවන් දෙන්න. ඒ App Store හෝ Google Play වෙතින් නොමිලේම ලබාගත හැකියි.

0: ඔස්ට්‍රලියාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඉගැන්වීම වෙනුවෙන් ජාතික මට්ටමින් ඇගයීම් සම්මාන පිරිනැමීම් සිදු වෙනවා. එවැනි සම්මානයක් ලෙහෙසියෙන් විශ්වවිද්‍යාලක ඉගැන්වීමේ කාර්යභාරයේ නිරත වෙන ආචාර්යවරයෙකුට හිමි වෙන්නේ නැහැ. ඒ ඉගැන්වීම් රටා තුළින් විද්‍යාර්ථීන් තුළ වෙනසක් ඇති කරපු පීවර කිහිපයක් ඔවුන්ව ඉහළින් ඔසවා තබු ආචාර්යවරුන්ට තමයි එවැනි ගෞරවයක් හිමි වෙන්නේ. ඉතින් ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල පද්ධතිය තුළ එවන් සම්මානයක් ලැබමින් සුවිශේෂ කීර්තියක් අත්පත් කරගත් තැනැත්තෙකු සමගයි මේ කතාබහ ආචාර්ය චමිත් විජේනායක. University of Queensland School of Electrical Engineering and Computer Science තමයි ඔහුගේ සේවස්ථානය. මෑතකදී Citation for Outstanding Contributions to Student Learning කියන සම්මානය ඔස්ට්‍රේලියාවේ ආචාර්යවරු කිහිප දෙනෙකුටම හිමි වුණා. ඒ Australian Awards for University Teaching කියන ජාතික සම්මාන උළෙලෙදි. චමිත් විජේනායක ඒ සම්මානය ලද ආචාර්යවරයෙක්. ඉතින් ඒ සුබ පැතුම් එක්ක ආයුබෝවන් කියලා පිළිගන්නවා චමිත්ව.
1: ආයුබෝවන්.
0: මේ ඔස්ට්‍රේලියාවේ ජාතික තලයේ සම්මානයක් මොන වගේ හැඟීමක්ද සම්මානය හිමි වුණු මොහොතේ චමිත්ට දැනුනේ?
1: ඔව්, ඔබ සඳහන් කර පරිදි මේක ඔස්ට්‍රේලියාවෙන්ම තෝරලා ජාතික මට්ටමින් හැඟීමක් ලක් කරනවා. එතකොට ඒකේ මේ මට ලැබුණු හැඟීම මේ සයිටේෂන් කියන කැටගරි එක මගේ මතක නිවැරදි නම් 66 දෙනෙකුට ලැබුණා 2025 අවුරුද්දේ. ඒකේ මට වාසිය ලැබුණා ඒ 66 දෙනාගෙන් කෙනෙක් වෙන්න. ඇත්තටම ඉතින් ඒක බොහොම සතුටට කාරණයක්. ඒ වගේම මට බොහොම ධෛර්ය සම්පන්න හැඟීමක් ඇති වුණා කිව්වොත් නිවැරදි. මට මම දැන් මේ කරන විශ්වවිද්‍යාලය තුළ කරන අධ්‍යාපන කටයුතු තවත් ඉදිරියට වඩා හොඳින් කරගෙන යන්න ඕන කියන ධෛර්ය සම්පන්න හැඟීමක් තමයි ඇත්තටම මට මේ ආරංචිය ලැබුණාම ඇති වුණේ.
0: ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් කම්පියුටර් ඉංජිනේරින් මේ විශේෂේත්‍රයට ඔබේ කැමැත්ත පාසල් කාලයේදීම ඇති වුණ දෙයක්ද?
1: ඇත්තටම ඒ අංශයටම යන්න ඕන කියලා හැම ලොකුම මගේ වැඩි ඉලක්කයක් තිබුණේ නැහැ පාසල් අවදීදී. නමුත් මගේ පවුල් පස්සේ මොකද තිබුණා, මගේ පියා වෘත්තිමය වශයෙන් ඉංජිනේරුවරයෙක් ලංකාවේ දැන් ශ්‍රම ගිහිලා ඉන්නේ. ඉතින් මම පාසල් යන කාලය ඇත්තටම තාත්තගේ වැඩවලට උදව් වෙනවා. ඒ තාත්තගේ විශ්වවිද්‍යාලයේ ඒ තාත්තගෙන ගත්ත පොතපත මම පරිහරණය කරලා බලනවා. ඉතින් ඒ වගේ යම් කිසි පසුබිමකුත් තිබුණා. ඒත් එක්කම මට මං කියන්නේ සාමාන්‍ය පෙළ උසස් පෙළ කාලේදී ඇත්තටම කුතුහලයක් තිබුණා. අපි සාධාන්තිකව ඉගෙන ගන්න කරුණු කොහොමද ඇත්තටම ප්‍රායෝගිකව අපි යොදා ගන්න කියන එක ගැන හැමතිස්සෙම මට එම කුතුහලයක් තිබුණා. ඉතින් පොඩි කාලේ අපි ඉස්කෝලේ යන කාලේ ඔය ඉලෙක්ට්‍රොනික පරිපථ නිකන් අපි කියන විනෝදාංශයක් විදියට පරිපත හදන පොඩි රේඩියෝ වගේ හදලා ටෙස්ට් කරන ඉතින් අනේ ඒ වගේ කාරණාවල නිරත වුණා. ඊට පස්සේ ඉතින් වැඩිපුර අධ්‍යාපනය පස්සේ තමයි ඉතින් මේ පැත්තට යමු උනේ.
0: හරි, එතකොට මට කවදා හරි ගුරුවරයෙකු වෙන්න ඕනේ අනේ අභිලාෂය හිතේ ඇති වෙන්නේ කොයි කාලෙද?
1: මම දැන් කල්පනා කරලා බලනකොට ඒ කාලේ මම ඉස්කෝල යන කාලේ උසස් පෙළ සාමාන්‍ය පෙළ ඒ අවධියේදී අතර මම කරපු එක දෙයක් තමයි මේ මගේ ගුරුවරු අනුකරණය කරපු. ඒ කියන්නේ මම පාඩම් කරේ ඇත්තටම එහෙම. ඒ කියන්නේ දැන් අපි පාඩම් කරනකොට ඇත්තටම එකිනෙකාගේ පාඩම් කිරීම ක්‍රම එකිනෙකාට වෙනස්. නමුත් මම ඇත්තටම කරේ මගේ ගුරුවරයා අනුකරණය කළා. ඇත්තටම ගෙදර ඇවිල්ලා අපි ඉස්සෙල්ලා චෝක් කෑල්ලක් රතුණු කෑල්ලක් අතින් අරගෙන මගේ කාමරේ දොරේ ලියලා මම ඇත්තටම මේක උගන්වනවා. රිපීට් කරනවා. ඒතර මට අද දැන් හිතලා බලනකොට ඒක මට හිතෙනවා ඒ ක්‍රියාවලිය තමයි මට උදව් වුණේ කියලා. මේ යමක් පොද ඒකෙන් ඇත්තටම වර්ධනය වුණා. මේ අමාරු දෙයක් අපි තේරුම් ගන්න අමාරු සංකල්පයක් කොහොමද කුඩා කොටස් වලට කඩලා කෙනෙකුට තේරෙන විදියට කොහොමද පැහැදිලි කරන්නේ. ඒ හැකියාව මගේ ඇත්තටම දියුණුනේ අන්න අර මම කියපු මගේ ගුරුවරු අනුකරණය කරන්න යෑම.
0: ඒක ඇත්තටම හරිම ලස්සන වැඩක් චමිත්. මොකද ඒක එක විදිහකට ඔබ තුලින් ඔබවම දැක්කා හා සමාන වැඩක්. ඉතින් අපි ඔය ශිෂ්‍යාවදී ගැන කතා කළ නිසා ඔබේ පාසල විශ්වවිද්‍යාල පිළිබඳවත් සිහිපත් කරමු.
1: මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් පහවසර ඉසත්තේ විභාගය වෙනකම්. ඊට පස්සේ 6 වසරේ ඉඳලා සාමාන්‍ය පෙළ උසස් පෙළ දක්වා අධ්‍යාපන ලැබුවේ අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන්. ඊට පස්සේ උසස් පෙළ මම ගණිතාංශයෙන් හැදෑරුවේ ඊට පස්සේ මොරටෝ විශ්වවිද්‍යාලයට මම තේරුණා. මොරටෝ විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය හැදෑරුවා ඉලෙක්ට්‍රොනික ටෙලිකමියුනිකේෂන් ඉංජිනේරින් කියන අංශයෙන්. ඊට පසු මම ඇමරිකාවට යන්න මට අවස්ථාවක් ලැබුණා විශේෂත්වයක් හරහා PhD එක කම්ප්ලීට් කරන්න. ඊට පසු තමයි මම වෘත්තිමය වශයෙන් විශ්වවිද්‍යාලවලට සම්බන්ධ වුණේ.
0: එතකොට විශ්වවිද්‍යාල ඉගැන්වීම් ක්‍රියාවලියට එක්ුණේ ඇමරිකාවේදීමද?
1: ඔව්, ඇත්තටම මම පොඩි කාලයක් මොරටෝ විශ්වවිද්‍යාලයේ අපි කියනවා ජූනියර් ලෙක්චර කියලා, ඊට පස්සේ ඇමරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ යුනිවර්සිටි ඔෆ් ඇක්‍රන් කියන විශ්වවිද්‍යාලයේ තමයි මම ආචාර්ය උපාධිය හැදෑරුවේ. ඒකෙන් පස්සේ තමයි මගේ පළමු පත්තරේ විදිහට මට ලැබුණා UNSW සිඩ්නි වල ලෙක්චර අනතුරක්. එහි මම වැඩ කර අවුරුදු 5ක් පමණ. ඊට පස්සේ තමයි 2020, එකෙන් ඇතරම COVID-19 සංගතය පටන් ගන්න පොඩ්ඩකට කලින් තමයි මම මේ University of Queensland කියන මම දැනට වැඩ කරන විශ්වවිද්‍යාලයේ බ්‍රිස්බේන් වල සම්බන්ධ වුණේ.
0: කෝවිඩ් කාලය මතක් කළ නිසා මේ ඒ කාලෙදී හෝම් ලැබොරටරි කිට් එකක් හැදුවා නේද?
1: ඔව්, කොවිඩ් කාලේ අපිට ඉතා ඉක්මනට ඔන්ලයින් නැත්නම් මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය දෙන්න සිද්ධ වුණා. ඉංජිනේරු විද්‍යාව වගේ දෙයක් උගන්නනකොට ප්‍රායෝගික දෙයක්. එතකොට දැන් දේශනයක් ලෙක්චර් එකක් වගේ එකක් ඔන්ලයින් කරන එක ගැටලුවක් නැහැ. නමුත් ඉංජිනේරු විද්‍යාවේ තියෙනවා පරීක්ෂණ ලැබ් එකට ඇවිල්ලා ළමයි කරන ක්‍රියාකාරකම් පරීක්ෂණ. එතකොට ඒව කරන්න ළමයින්ට විශ්වවිද්‍යාලයට එන්න බැහැ, මොකද ලොක්ඩවුන්ස් තිබුණා ඒක නිසා. එතකොට කොහොමද මේ ප්‍රායෝගික පැත්ත මේන්ටේන් කරගෙන යන්නේ? මොකද අපිට ඉංජිනේරුවෙක් බී කරන්න බැහැ, සිද්ධාන්ත විතරක් දන්න, ප්‍රායෝගික දැනුමත් අවශ්‍යයි. එතකොට ඒ සඳහා අපි හිතුවා ළමයින්ටත් එන්න බැරි නිසා අපි අපේ ප්‍රායෝගික පරීක්ෂණ යම් ප්‍රමාණයක් වෙනස් කරා. කොහොමද ළමයින්ට යම් යම් අපි කියන ඔෆ් ෂෙල්ෆ් කොම්පෝනන්ට්ස් කියලා යම් යම් උපකරණ පොඩි පොඩි දේවල් ළමයින්ට අපි කිව්වා ඔන්ලයින් ඕඩර් කරලා ගන්න කියලා. ඒවට අපි වෙබ්සයිට්ස් පවා දුන්නා. එතකොට ඒ සප්ලයි චේන් ඉෂුස් සමහර ඒවා ළමයින්ට ලීව කරගන්න හිම පහසු තිබුණා කොවිඩ් කාලේ. නමුත් බොහෝ විට ළමයින්ට පුළුවන් වුණා ඒවා ඕඩර් කරලා තමන් විසින්ම ඔන්ලයින් ඕඩර් කරලා ඒ පොඩි උපාංග තමන්ගේ ගෙදරටම ගෙන්න ගන්න. ඊපස්සේ අපි සූම් වගේ ඔන්ලයින් තාක්ෂණයෙන් ළමයින්ට කියලා දුන්නා දැන් මේ විදිය පරීක්ෂණ ගෙදර ඉඳන් කරන්න කියලා. ඒතර අපි ඒකට නමස් දැම ඇට් හෝම් ලැබ්ස් කියලා. ඒගොල්ලෝ ගෙදර ඉඳන් ඒ ප්‍රායෝගික පරීක්ෂණ ලැබ් එකට ඇවිල්ලා කරන මට්ටමටම නැති වුණත් යම්කිසි මට්ටමකට කරගන්න ඒගොල්ලන්ට පුළුවන් වුණා. මම කරපු එක දෙයක් කොවිඩ් කාලේ අතර මේ එකත් හේතු වුණා මේ ජාතික මට්ටමේ යගීම ලැබෙන්න මම හිතන්නේ.
0: විද්‍යාර්ථීන් 5000කට වඩා ගණනකට ඉංජිනේරු වේදයේ චමිත් මෙවෙනකට උගන්වලා තියෙනවා සහ උගන්වමින් ඉන්නවා. ඉතින් ඒකට අර ඉගැන්වීමේ රුචිය තියෙන්න ඕනේනේ. චමිත්ට මේ ඉගැන්වීමේ කාර්යයේ ආසා හිතෙනම වැඩේ මොකක්ද?
1: ඇත්තටම ඔබ කිව්වා වගේ විශ්වවිද්‍යාලයක උගන්නනකොට ඉගැන්වීමේ මොන මට්ටමේ ඉගැන්වීමක් වුණත් පුංචි පෙර පාසල් ළමයාගේ ඉඳලා විශ්වවිද්‍යාල ළමයා දක්වා මොන මට්ටමේ ඉගැන්වීමක් වුණත් මම හිතන්නේ ගුරු වෘත්තිය කියන එක ඉගැන්වීම කියන එක භාග්‍යවන්ත භූමිකාවක්. අධ්‍යාපන මට්ටමක් නැත්තම් එයා හිතන විදියක් නැත්තම් දැනුමක් යම්කිසි මට්ටමකින් ඔසවා තබන්න කෙලින්ම දායක වෙන්න ලැබෙන අවස්ථාවක්. ඉතින් ඒක බොහොම පූජනීය වෘත්තියක් මම හිතන්නේ. නමුත් බහව ආරණයට ආවත් විශ්වවිද්‍යාල සිසුන්ට උගන්නනකොට පන්තියක් උගන්නනකොට ඉතින් නොයෙක් පැතිකඩයක තියෙනවා අපි ඒ සිලබස් නැත්තම් අපි කියන ලර්නින් කන්ටෙන්ට් එක හදන්න ඕන, නෝට්ස් හදන්න ඕන. එතකොට ප්‍රායෝගික පරීක්ෂණ තියෙනවා අපි ඩිසයින් කරන්න ඕන. ඊට පස්සේ අපි කියන ඇසස්මන්ට් විභාගය වගේම නොයෙක් පැතිකඩයක තියෙනවා. නමුත් මම වඩාත්ම කැමති එක තමයි අතර පන්ති කාමරය තුළ කරන දේ. අපි විනාඩි පැයක හරි දේශනයක් කරනකොට ඒ ළමයින් සමග ඉන්ටරැක්ට් කරලා ඒ ළමයිත් එක්ක පන්ති කාමරයේ කර තුල කරන දෙයට තමයි මම වැඩිම කැමති. ඒදිත් අපි නොයෙක් නොයෙක් දේවල් අපි අත්දා බලන පන්ති කාමරය තුළ. උදාහරණයක් හැටියට කිව්වොත් දැන් අපි කියන සාම්ප්‍රදායික ක්‍රමයට කරනවා නම් අපි කියන ටීචර් සෙන්ට්‍රික් ලර්නින් කියලා. කියන්නේ ගුරුවරයා තමයි සියලු දේ ඉන්ෆර්මේෂන් තොරතුරු ළමයින්ට දෙනවා. නමුත් අද කාලේ අපි ගත්තාම ඉන්ටර්නෙට් තියෙන, ඊට පස්සේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කෘත්‍රිම බුද්ධිය ආදී තාක්ෂණික මෙවලම් එක්ක මේ තොරතුරු ගන්න කේත්‍රම ළමයින්ට ලොකු ගැටලුවක් නැහැ. තොරතුරු ඕන වෙලාවක ගන්න පුළුවන්. තොරතුරු ගොඩක් තියෙනකොට කොහොමද ඒක ළමකට තේරුම් යන හැටියට විනාර ඉන්ටිවිෂන් එක නැත්නම් අන්ඩර්ස්ටෑන්ඩින් එක ගත කරන පෑය වගේ ඇතුළත සම්පූර්ණයෙන් තේරුම් යන්න කොහොමද දෙයක් කියලා දෙන්න උගන්වන්න. එතකොට ඒ සඳහා අපි ක්‍රියාකාරකම් වගේ දේවල් පන්ති කාමරයට ගේන්න උත්සාහ කරනවා.
0: අධ්‍යන ශේෂ්‍ර ද මේවයි අන්තර්ගතය, මේ වගේ තියෙන ෆ්‍රේම්වර්ක්ස් රාම් ඔය වගේ දේවල් කාලානුරූපීව වෙනස් වෙනවා. ඉංජිනේරු විශේෂේෂ්‍රයේ ගත්තොත් ඔබ මේ විදියට දුටු වෙනස්කම් මොනවද?
1: ඔව්, අපි පාසල් යන කාලේ අපි මූලික අධ්‍යාපනය හදාරන කාලේ එහෙම අර තොරතුරු ගන්න එක ටිකක් අමාරුකම තිබුණා නේද? අපි දැන් පන්තියක් අපිට මග හැරුණොත් අපිට යාළුවෙක්ගේ සටහන් පොතකින් එක ලියා ගන්න වෙනවා, නැත්තම් පුස්තකාලයට කියලා පොත්වලින් හොයා ගන්න වෙනවා තොරතුරු. නමුත් අද එහෙම එකක් නෑ. අද තොරතුරු ඕන තරම් තියෙනවා, මේ ලෙක්චර්ස් උනත් රෙකෝඩ් කරලා පවා තියෙනවා. එතකොට ඒ ටීචර් සෙන්ට්‍රික් කියන එකෙන් මිදිලා අපි කියන ස්ටුඩන්ට් සෙන්ටර්ඩ් ලර්නින් නැත්තම් ඇක්ටිව් ලර්නින් වගේ ක්‍රියාකාරකම් මත පදනම් වූ මොඩල්ස් වලට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් ප්‍රායෝගික ඇත්ත ඉස්මතු කරන අධ්‍යාපන ක්‍රමවේද වලට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි කියනවා ප්‍රොජෙක්ට් බේස් ලර්නින් කියලා. ව්‍යාපෘතියක් ප්‍රොජෙක්ට් එකක් කරලා ඒ කරන එක තුළින් ළමය ඉගෙන ගන්න. ඒ වගේම තවත් අපි කියනවා වර්ක් ඉන්ටිග්‍රේටඩ් ලර්නින් කියලා. ඒ කියන්නේ යම්කිසි කම්පනි එකකට නැත්නම් ව්‍යාපාර ස්ථානයකට සම්බන්ධ වෙලා අපි කියන රියල් වර්ල්ඩ් ප්‍රොබ්ලම් එකක් කියන ඉංජිනේරු ගැටලුවක් විසඳන්න ඒ ළමයි උත්සාහ කරනවා. ඒක ඉගෙනීමේ ක්‍රියාවලියේ කොටසක් කරගෙන තියෙන එකට කියන වර්ක් ඉන්ටිග්‍රේටඩ් ලර්නින්. ඒ වගේ සෛද්ධාන්තික කරුණුත් උගන්වනවා. නමුත් ඒ තනිකරම සෛද්ධාන්තික කරුණු මතක තබා ගැනීමම කියන එකෙන් එළියට ගිහිල්ලා ප්‍රායෝගික පැත්ත ව්‍යාපෘති හරහා ඇත්ත ජීවිතයේ ප්‍රශ්න විසඳන්න කොහොමද අපි ඉගෙන ගන්න දේ පාවිච්චි කරන්න කියන පැන්වලට යොමු වෙලා තියෙනවා අධ්‍යාපනය. ඉතින් ඒ වගේම අපි හැමෝම දන්න විදිහට ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ට් නැත්තම් මේක කියන ජෙනරේටිව් AI ඒ වගේ තාක්ෂණික මෙවලම් එක, ඉතින් ඒකේ හොඳ සහ නරක තියෙනවා. ඉතින් ගොඩක් මං හිතන්නේ විශ්වවිද්‍යාල මට්ටමින් ගුරුවරු උත්සාහ කරනවා ඒක ඵලදායි ලෙස යොදා ගන්නත් ඉගෙන ක්‍රියාවලියට.
0: චමිත්, මේ කැලණිය විශ්වවිද්‍යාලයේ ආපන ශාලාවක බිත්තිය රියලා තියෙනවා ලස්සන කියමනක්, අප මිනිසුන් තනිය යුත්තේ අප සමග යාමට නොව අප පසු කරගෙන යාමට කියලා. චමිත් එක්ක මේ කරපු කතාවේදී මට හිතුනේ එහෙම මිනිසුන් තනන චමිතුත් ඒ වගේ ගමනක් ආපු කෙනෙක් කියලා. ඉතින් ඒ ගමනේ ඔබ ස්තුතිපූර්වකව මතක් කරන අය කවුද?
1: ඔව්, ගොඩක් දෙනෙක් ඉන්නවා මතක් කරන්න. නමුත් මං කෙටි කරන්නම් මේ ගුවන් කාලය ගන්නේ නැතුව වැඩිපුරේ සඳහා. ඉස්සෙල්ලාම ඉතින් මමගේ ආදරණීය දෙමව්පියන් මම මතක් කරන්න කැමති. ඉතින් ලංකාවේ ඉන්නේ ඉතින් මගේ අම්මා සහ තාත්තා, ඒ වගේ මගේ ආදරණීය බිරිඳ සහ මට චුටි දුවෙක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගෙන් ගෙදරදී ලැබෙන සහයෝගය ආදරෙන් කරන්න ඕනේ. ඒ වගේම අපි මූලික අපිට පදනම වැටුනේ මේ ගමනක් එන්න ලංකාවේ අපිට ලැබිච්ච නිදහස් අධ්‍යාපනයෙන් අපිට ලැබිච්ච අඩිතාලම. මං හිතනවා ඒක කොහේ අපි ගියත් ශක්තිමත් පදනම නිසා තමයි අපිට මේ තත්ත්වයකට එන්න ලැබුණේ. ඉතින් ඒ නිසා ඒ ලංකාවෙන් අපිට ලැබුණු නිදහස් අධ්‍යාපනයත් කෘතඥපූර්වකව මේ වෙලාවේ මතක් කරනවා.
0: අද අපි කතා කළේ ආචාර්ය චමිත් විජේනායක සමග. චමිත්ට ස්තුතිවන්ත වන ගමන් ඉදිරි ඉගැන්වීම් සහ ශාස්ත්‍රීය කටයුතු සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන්.
1: අයිබෝවන්, බොහොම ස්තුතියි.
2: හොඳයි, ඉතින් ඒ සමගින් අද වැඩසටහනේ අවසානයට අපි ඇවිල්ලා ඉන්නවා. ඉතින් නැවතත් හෙට දිනේදී තමයි අපි ඔබව හමු වෙන්නේ. වැඩසටහන ගිනා මම දිනේෂ් ලියනගේ. ඔබට සුබ දවසක්.